0: ගුණියවස් විදුවාදම නුවදිහ එකෙන් මෙගහට්ස් දිවෙහි FM ටියුන් කොඳම්ම.
1: කොම්මි පීටෙක්ගේ ෆහතුගා වාහකේ වේ. කොම්මෙ ලාවේක්ගේ ෆහතුගා කොමෙවස් හිතෙක්ගේ තෙළුමෙන් වේ. මේ මියසික් ආල්බම් තක ගිනස් තේතිරුමේ එක් ගඩීරු එන් ආල්බම් එව්වයිවේ

0: වජීෆාගේ බේනුමගේ මුණනේ.
1: ඕකේ මුනි, මේ දු මි කෝච තයාර කොග්ගෙන් තියොලෙනි.
0: මේ දු මුනි රොට්ටා ඔල්ක රයින් ඔද්දල හදායි. ඔද්දල.
1: රිහත කක්කන නොනි හිකි කොත හොන්නනි.
0: හිකි කො.
1: හිකි කොත. බයි මේ රිහවස් ක කාලා විය ඒක. යා එතේ දේ.
0: එහෙන්ද මුනි කොම කොනු දෙ රිහේ මස් දෙකෙන් අදිට
1: හදා. නෝ නම්ලා TikTok උන් ෆෙරණ හම මි හවාදු මි දිවේහි හවාදු ෆුණ්ඩෑගෙන් අදි. ඒගරියකෙක් කිතන් අලා ෆෙරුනේ මියා හිමේ මීරවානේ හෙන් එකෙක් කි ගොතුන් ඉකුචා ඉංගේ
0: මීරවානේ රම්ලා කොම්මෙච්ච කොම්මෙස් රීමිර කො කක්කා ෆිය හම් මීරවානේ හම්
1: ආ ඒක මොක අලද්දෝ එහෙන් මි හවාදු ෆුණ්ඩෑගෙන් ඒ රැන් ඔද්දල කෙක් කිතන්
0: එහෙම ෆෙරුනේ
1: ෆෙරුනේ අදි රහ බෙලීම දෙන් ඉංගේ නේ ඒකටත්
0: ඉංගේ ඒ බයක මීරු වීමතයි කක්කනි ඉදෝ ආ මොකක් කබයක හොමීරු අනි මුනි මෙන්නයි කනු බාවන්නේ හිතා නුකක්

0: ලඩෙක් ජහත්ත දෙන් එකෙන් අනෙකේ බද්දා පතිර දැන් හම මේනු බාකුර හම
1: ඒද බලා ගොයික් ගොයි ඒක
0: නැදරන්නේ මුනි මෙහෙ මුනිවද රුලියන්න පුදෙන්
1: රුලින්න නඩෙමියගේ හයාලෝ එමියක් ෆාල් කරන්න කිව රුලියන්නම් වි
0: රුලියන්නසන්න තියෙන් දොහ බයික් වර පෝරිග අනේ බලා මෙච තකෙත්තයි දෝ ආසිත අනික කින රම්ලා වරන් හිංහම ජේ ජවාබ දෙන්නේ වකිටීම කාගෙන් හුස්සෙපෙන්නේ
1: ආ
0: එම රම්ලා වර බරව දැන් ආසිතාගේ වහක අඩේ නීවුණු
1: අඩේ නීවුණු වකි හිසාව කො නිම්මාලීතේ අඩු නීවුණි
0: ඔහො ඒ එකලා කුදිටක් සෑබොන් අස්සෙන් එදිමල දාන්නේ
1: එහෙම වීම ෆෙන්නේ අනිකස් බලාලා ඒ ඔන්නනේ ආදි වේ සමේ තාංග
2: දෙවේ රාජේ ගඩුගේ මේ Facebook page ගත ආසිතාවස් වරන් ඉගෑම ජවාබ බොනි
1: ඒකහලී දැන් ෆුට්බෝලයේ මීහුන්ක වර ෆුට්බෝලයේ මීහුන් කන්නේ දැන් ඒ උලෙනේ දෝ ටීම් තනගෑ ගෑගේ
0: එහෙන් හීවනේ දෝ
1: යා එහෙන් වේම හිඟ ලවෙන් අඩෝ හල්ම කොල්ල වෙගෙනස් තේන්වි
0: ජහල් බරීති ලවෙන්
1: මොනේ බා
0: හව අස්ලුගස් බොල කනාදි ලවෙන් නිගටිය මොනේ වනේ නන්නෝට පුරා තරම්ලා දෙදුව දෙතින් දවස ජීනම් මුනේ නන්නෝට කරන්නේ නුඹ ගෝලි දැන් මුනේ ඉතරනේ කන්න උබහා කොබයි මේ නන්නෝට කරගෙනි දැන් දෙන්නේ වෙස් නන්නෝට කරාම කියන්නේ කියන බය මේ වනේ මුනේ මේ chance නොවිදෙගෙන මෙවුලෙන් දැන් ඒ වෙස් උම්මේ දැන් ඔයක නෝන් දෙන්නේ මේ නන්නෝට කරියනේ එහෙම කලවය කවස් නොවිස්නෝ
1: එහෙන්දා දැන් අහිමි ෆන්නානේ කම්දා ෆන්නානේ
0: ආ දැන් කුරී කියන්නේ හන්නාන මේ මහමුදා මේ එහි හිසාව ගණුගේ මිහුගේ ලවේ ජාලේ මරනවා
1: එමෙ හිසාව ගණුගේ ලවේ මේ රම්ලා ජහල දෙනි කොංකු දිනක ලව හාස කුරානේ
0: මෙම අඩුව හාලානේ
1: අඩුව හාලානේ මස්සලෙන්නේ වර බාජ්ජ
0: උපාවෙච්ච බද්දලු වීම බාජ්ජ වෙරි උපාවෙරි දුහකන් එදෙන්නේ
1: ඕකේ එහෙම ලව ජහල් දෙනි ඉගේ වකි වෙලා
0: ආ ආ දෙනි

0: Es un terengue jobo.
1: ගඩින් දිහගඩී හතාවස් මිනිට් සාලිස් නොසිකුන්තු මිගඩී ගලුවෙන් කුරියම් මිගෙන්දා ශෝග මයි බෙෆුන් එදමුන්දා ලවත ගෙනස් දෙමුන් මී දනි දෙන් අනික්කාවෙ සමයිතුරු එහුන් තෙරි රිකෙස්ට් කොෆෝ එල්ලවෙ මී ගෙනස් දෙනි මී ප්ලීස් ප්ලේ ස්ට්‍රේන්ජර්ස් බයි කෙන්‍යා ග්‍රේස් ගේ මී ස්ට්‍රේන්ජර්ස් මී ලව ගෙනස් දිනුමන් එදිෆම් මිවනි

0: මේකෙන් කොම්මෙ ලබේ කුමිස් පුනෙතෙනී කොම්මෙ වෙස් මීහෙකෙ හයාතුගේ වාහකතකෙ
1: ලෝබි ලෝබි
2: කොම්මෙරයකුස් මෙන්දමු දේ ජහැරු දිවිහේ ෆෙමුන්ති එහුන්තෙරින්න ගෙනස්දනී ලෝබීගේ එහසාස් දහුගේ ලවතම් ಹಿತುಗೆ ತೆಳುಂ ಅವಸ್ಕೊಲ್ಲ ತಿಬಾಗೆ ಬೇವೆರಿಯಾಗೆ ಹದಾಂತಂ ಆಕುಲ್ಲೆವೇನೆ ಲವತ ಹಮೇಕಡೆ ನುವದಿ ಹೇಕೆ ಮೆಗಹರ್ಟ್ಸ್ ದಿವಿಹಿ ಎಫ್ಎಂ
3: ನುವದಿ ಹೇಕೆ ಮೆಗಹರ್ಟ್ಸ್ ದಿವಿಹಿ ಎಫ್ಎಂ

මීහුන් යූසුෆ් ගෙෆාන කොතුළු කොල්ලාශ නුවත දුරු බිමක එකලේ ගෆානු එල්ලාලාශ ඒරුන් තියබෑ මීහුන්ගේ බප්පාගේ හෙකම් තියබෑ මීහුන්නන් එකනි ලිබේනෙතෙ. අදි එයෆහ තියබෑ මීහුන් තවබාව සෝලෙහ් රඟලු බයකම්ගා වානයේ.

0: රීති අබදුවස් රීති
1: මීහුම් බුණේ ලොයිපකි එතන් හාස් වාහකෙ බුණේ දේහුසාසකෙ ඒනම විස් මීගේ මේ උපාවිරිකන් ගෙනුවනි ඒ වාහකතකායකු හික්කෑම රාගෙ කුලලා මෙහුණීමා

0: මුනිියවස් විදවාදම නුවදිහ එකෙන් මෙගහටස් දිවෙහි FMම ටියුන් කොඳම.
1: ඒ කොල්ලා කම කිව තාමකොත් දුසුම හවිරු ගුලා දෙවිජ කොමස් ප්ලනෙක් ගවලන ද දුසුම කොබ කිහාවරක මෙෂ්ට බලාලවිජ මයයි සබන් ඇර
2: දෙහම කුලවර ඇමත බලදේනජර දම්වත් ජරන මෙසත එනස් නොබල එහෙම මෙසිතුද
1: බල ද
2: බල
1: එම මෙයායි සබන් ඇරම කුලවුන් මෙෂ්තකුන් සපෝට් කොරි ටීම් කොම ාර්කු මෝල්වනි කොම මෙචක සපෝට් කර වෙත කොම ටීම කක්ද
2: රේ දම රඟල නොස් බේදුණු දේ
1: එකනවි නිදීද
2: නිතුනීම හම නුවස් බේදුණු දේ ඒ තියානේ කොම ස්ටීමකුමල් එල්ලඩු ජාප දැ ඒ පහම දෙසම නස් බේදුණු දැන් පාහු
1: මා බොඩෙන් නිදේ දෝ
2: දැන් දෙටීම එවරකම වනි රේ කුළුමයි
1: එහෙමම මේ රඟනේ දුසු මහම ඇතින් දේතරකුන් බලාලා කරනටකයිගේ ශහුව භාවතික ශහුව කති බලය නොලව එවෙස් මෙච කොරයාග මෙච එකන බලාල වුණේ
2: හෙඳුරේ සන්න මෙචි බැරි මේ සවහා බලාල
1: එහෙමේ මුණි වැර කුළදානය හමති වලන්තා ඒවරුම් වෙස්තෝ
2: යන්න ගඩිස්තන් ඉගෙන්ඥදී මේ දුවස්සරග ඉන්න හමත් දෝ දුස්සර ගන ගන්න ජයන් බලස් ලන්ද
1: ජයන බල එහෙම වීමා දුසු මකුන් ලවේ මිගඩික ශහු ජහල් දෙමි
2: ලවේ බැන්ත
1: එලවේ බෑ තුෂායරහෙම තෙරිශායර හස කොල්ලානි
2: එලෝ ජහාදිද සච්චක අඩුවහන කවුමීද කර
1: ඕකේ
2: වර
1: බොඩ ශුකරෙන් වර ෝෆාවජ බද්දවමගේ වකිලාම දුසුමගේ රිකස්ටක් මෙසිජෙස් කියා දෙනගේ මිකුන් ලවේක නේගෙන් මෙවලන අරු මේ නමුගයින් ලවේකන් ඉනි බ්‍රුණෝ මාස්කෙ ලවේ රෙස්ට් ඔෆ් මයි ලයිෆ් ආටිස්ට් කීනන් ලව හාස කොල්ලානි ඊමාය එම මේ එදිලාව මේ ලවවා ගොතකී මේ ගුලාලංකමේ වහග දක්කාලංකමේ නොනිය මෙසජ එක්කමෙන්න්නේෙන් ගේෙමම මේ නම් මේ මෙසජ කොල්ලි ෆර ඇද මිහර ශහුමි කියල් දෙනි තෙම අඩුයි ෆෙන එම ගුලාලම් විච්ච සෙහෙමවිස් ජහාලච්චේගේ එර ගුලාලම් ෆසේවානේ ශහුව තෙන් මේ හමගෑ මස්ති ආටිස්ටුක ලවේන්නේ මේ තිනන් කියලව එහෙම මෙහෙන් ලවේක වෙස් රිකස්ට් කොල්ලච්චේ මේ නිජාල්දි බල ෆෙන්න හිඳුම් කොම්බෙතා ෆෙන්න හිඳුම් කොම්බෙතාකුන් ෆෙන්න හිඳු කොම්බෙතාකුන් එලව වර හාස කොල්ලානන් සමාය ඕකේ එම මේ දේ ලව ජහල්දි බද්දෝ කොල්ලාන

0: නොදිය එක මෙගහට්ස් දිවෙහි එ අබදුවස් එම්ම ගාත
1: දිවෙහි එම්ගේ කොම්ම ගඩියරගේ ෆෙෂුම්වෙස් දිවෙහි අමිල්ල රාගගේ ලවේකුම්.

අදි එකලේග ෆාන කමීස්කොළු වීදිිෆාවනී ෆොරගහුන්නම එකඹලේග එහෙදී දුගෙ අදි එකලේග ෆානුවනී තෙදවරින්ගිතරෙන්නේ.

යූසුෆ්ගේ ෆානෙ මිකන්තකුන් දුර්හලව වඩා ගන්නවාශ අදි කඹලේගේ කුරිකුරහම් මාෆය දේශ හම කෂරුම් කඹලේගේ වනී කුව්වෙරින්ගේ තෙරෙන්නේ.

ති එහුන්තරින්ගේ එම මක්බුල් ෆන්නානුන්ගේ ලවත ඇගෙනි කිහාවරක ඒ ෆන්නානුන්ගේ මෞදුමාතගෙනි කිහාවරකා

මීහා ඒ මානක ිරිමිහක වෙදාන ොඩ ගබල්කරෙන් ිරිමිහක එම ගාතු මම්මය දෙෙන් ඉන්නන ිරිමිහ එන ස්කරිය කතිීවි වාහක වෙස් අතු වෙච්ජ එම වර විස්නාලජයේ මි කතිබ ිරිමිහ මේ ති කියහවරගේ ගුළුමෙත්ව වෙස් එම බොනී මීද ිරිමිහයේ දරියකං එදි හුරිනමයි මුලයන් වනිස් ගොත බනානවා නැති පනාවගේ නුදනස් අහරෙන් මිකමු සලයාමිකර නික රංගුලෙන් අතු ගලා ති වදශ. ಿ ನ ಸ ೇಹೆಂ ತ ಗ ಾತು ಮನ ೈಕಾಲ ೇಸ್ ತೋ ರಂಗಾಣ ರನುಗ ಹು ಿರ ಗ ಗ ೇಸ್ ತೋ ೇನು ರ ಗ ಬುಕರ ದೆ ಫೋ ು ಚ್ಚಕ ೀಗ ಿಪುಣ ೇವ ಕೇವ ಕೇವ ತ ಕೇವ ಗತ ನು ಿರ್ಮ ಸ ನುವ ಂಪೆ ದಶು ಚ ಕ ನು ೇ ಫೋ ನಿಕ ರಂ ಳೆ ಸಳ ೇರ ೇಂತ ಸಿಂಗಾದಾ ನು ಾರ್ಗ ವಿಯ ಪಾನ ರಂಗಳ.

0: මේකම මේ කීව් එකෙන් තෝ මෙහෙම මෙවනේ එය බොඩම් මේ ගන්නනි කොස්ස සෝ යා ඒකත් විශ්නා වස්තු එක මීග මීහා වරයි ඒනෙන් එහෙම වාම් මේ මජබුරු වී කීවේ තෝ මෙයා මීග ඉන්න හඳන් බාගතුන් ඒ දෙවන නොනි තිම්මන එපිසෝඩෝ කන්නේ ගෙන්න්නානේ අනේ මේ ආසාන්ගේ කෙරෙක්ට සුවාල කොප්පේදෙන් හම ෝඩින්සක් කොප්පෙන්න්න සවාල තිමන්නේ මේ බදු අයිකී වෙතෝ නාහාශය තිමීහුන්න තිමන්නේ කිත්තෝ කුරවුණ තිමන්න මේ බදු ගෙන්න්නක් එයි අස්තුග එයි කොන් කමෙත්තෝ අස් මීග දක්වා දැම්බ
1: වර බොඩු චෙලෙන්ජක හම පහ කොල්ලා ිද මේගේ ශහුවන් එම පහකුරවුන එක්කමකි මේ රාජ්‍යයග මිගොතක් ගෙනස්තින් හම වර තාතු ජෝනට තාත් ෆිල්ලගේ සීරීසකම්මිවේ දෙැන් කියහා බොඩු චෙලෙන්ජක රවීයවේ රවීගෙද අමුක රවී අවාහක දක්කාලාර රවීබන මිතිමනගේ ජෝන්රෙන් ඕන එකම රවී බොනෆියා කොම මේක බොලන් අන්නනිවිස් ත්‍රීල හොරිගොතන් හොරි හම මිස්ට්‍රී ඒගොත් එකහල් දෙච්චේ නොන අතන් කොල එක්ෂන් ත්‍රීල වයිබ එකන්න රවි ෆෙනුවෙන් මෙස් ෆෙන්න්න එකම රවීයක් කියහා බොඩු චෙලෙන්ජක විබයි ඒ ශහු කැරි රව බොනි හඳම මෙතිමනගේ ජෝන්ඩෙන් ඕන තිමන හදාහිවනි වර ෆිල් ගුඩ් ෆිල්ම්ස්
0: අස්තුග මේ වාගොතික අනගෙන් පුරුසතුමි තිබැනී විල්ම ඩයිරෙක්ට කොරම් බියස් කුලම් බියස්ස් කොම්මස් අනේ නෙගටව ඉම්පෙක්ටෙන් අන්නනක විම්ත නොනි ත්‍රීදර්ස් මිකාහදච්චේ මිදි බැනි දෙකංකු අමිල්ලිය ලියෆ ඩයිරෙක්ට කොරම් වෙජ්ජාමුන් අයි ප්‍රිෆය හම ෆිල් ගුඩ් ෆිල්ම්ත නෙසසරිය නොන කොම ලෝබිගේ ෆිල්ම් කවාකවසික ආයිදාෑගේ තෙරේගේ ජෙහේ හමනු ජහොමාදෙන් කොම්ම සොරක කොමඩීවෙස් ඉන්කූඩු කොග්ගෙන් අස්තුග එච්ච ලියෙන් ලියාහි වනි එකකු මී ඇසු මීඩියනෙට්ගේ ඩිමාන්්ඩකං අස්තුග මි සීරිස් මියනගෙත කොරි හසන්ගේ කොන්සෙප්ට දෙන් කුරියන් ඔතිව සමයකා එච්චව සම මීඩියනෙට මී බේනුමනේ කාද එච්චෙන් අනේ උපද්දම් ඒකමකු යා අනික ඇස බුණවැනි මීකෙන් අස්සුක ජෝන්රයන් ඕන
1: එම උඳකූ වි බමි සරක උඳකු කම බමිස්මිකමකොත ස්ටෝරී
0: අනගෙන්ක උන්දකුද පුර බොඩන් මිකා අස්සුක මීග වාගොතකින් කිතම් ඇදී සීරිස් ඩාක් වියස්මි කියාදෙන් ඇසුගොර සෙන්සිටි විශුව මේ සෙන්සිටිව් ඉශුව කියාදයෙන් දා එරුග මේ මෙබුණා සස්පෙන්ස් කමකශය ඇස්සුග බෑන්දම් ෆෝකස් ස්කූරවැනි රාධ දෙන් අපර්සන් මිසායක කාක්තෝ මිකම් මිකූරණ ඒ ඒවර බොඩ සොසයිටීන් කොබෑතෝ මිකම නගං ජෙසිම්ම එකකි කොබෑතෝ මිහුන්ගේ එමිහුණ කූරයි කමකුන්න ගින පහරහම රාජ්‍යයගස් දුනියේ ගම කොම්ම තැන ගස් කොම්ම නොබෑකමෙක්ගේ මී සවභක වනි සොසයිටීන් වනේ සිිස්ටම්ගේ මස්සදේක ඇස්තුගේ මියක එහෙම් වා නුනේ එක් කමෙන් එහෙන් දිමාවුම ඒහේ බොඩ ටාගට් කොපමිදි සෝ එය ලියුණු ඉරුගදෙන් වගුතු කුඩතම්වුන් ඒදු පරබොඩ අනිකෙත්තෙන් එත ඩ්‍රාෆ්ට තහකං අස්තු ගොස්කෙන් කරන රිෆයින් කුරවැනිකව මේක වගුතු කුඩතම්වුන් ඒ වර බොඩ චෙල්ලෙන්ජෙන් අස්තු
1: එම මිකාල් ප්‍රොජෙක්ට රවිය නිම්මේනි හම වර හමජෙහිගෙන් හුරිහා ඔඩ්ස්ත සර්ක ලෝට් කුරමුන් එවස් ලූ පෝදෙන් ෙච්චේ හම එවර ටයිම් බේනු වේ වහකි
0: ටයිම්ලිමිටෙන් අස්තුක ඉනුන් ඒ පුතේරකම් කොම්ම කොම ජොන්රෑග විශස්තුක උඳගුවන කමේකමකු රාජ්‍යග වාගොතක මක බොඩ ආම්දනිය ලිබේ කමන්න හම වගුතුක මී බේනහමම පුරියමුතුක හිෆංජයදෙන් ඒ කම තංකොලෙන් ආති
1: රාජ්‍ය සාර්මෙන් වෙස්ත එම මේ ගණා හම ගෑමස් මෙති මිහාරු මේ බලාලවේ ගොත මීඩිය නෙට්ගේ වීඩියෝ ක්ලබ් ගම බලමුන් දාම්වි මේ රවීයක් හම එවස් ෆීඩ්බෙක් දෙම් බේනු වෙච්චම ෆීඩ්බෙක් දෙම රවී හම වරන් ඕපන්ඩ එම මහිඟ ආර්මෙන් දෙම් බද්ද කොල්ලානේ මේ ගේම් තකායකීක මිහාරු දෙන් ගේම් මෝන්නේ කියාගේ මෝන් වාම් වෙච්චතාද මේ රවීගේ ලිස්ට් උන් රීත් ලවෙන් හිමනාල්දී ෆබද්ද කොල්ලානේ

0: හමුනියවස් පිළවාදම නුවදිහ එකෙන් මෙගහර්ට්ස් දිවෙහි FM ටියුන් කොන්දම්ම.
1: ලෝබි ලෝබි

0: ගයාවාදවතත් මිපහරු මි හදයායා හමය තිබා ගෙන්කුස් තේ පාදම කදම
1: හවිර්ව සෑගඩික් බෑවැරිය.